අපි විසන් ගමත බෙනෙන් අපි කතා දාන උත් මොකිනෝ ඉති සබාවිය ෆෙම් අපරාන් කදසන් දොමොසුවබ තරකපත් ඉති කෝ වහු කවහු දොවහන් ඉති කෝ පොත් දින්බ බයින න පංග පොරන පො ඉසි කේ දිය සු දිති හසෝ රවි ඒ නරසවර න දෙ කම්පියුටර් මන්තර් දිති අප බසන් ස්ප්ලිට් කරති ඉන් පොර පේ හන්බ මිතර පහසෝ ගා මන්තත් පදීජා ඉදි කොමසන් කු නොකොසවාන් දි බුහන් කවහු ඔම් නගි බුහන් කොසිසම් දදි හොන කිනොන්ත කොමහික් මොන්තක් පොමහි ඉස්සගිනව දදි ශාලොම් කුමාරේ දියාව ඒ හෙලන් යොන් මේ කපංගක් පිපසන් නොසවබ් කුමාත පිනෙන් අපි පිනප බුසර පර්සන් මසා ඒ ද ෆේස්බුක් වට්ස්ඇප් මෙගා නොකොසෝ දි තියා තම්බහුත් ngavi තමයි මොද මොන කඩුන් දිති සබබ් FM මෙගා දෙමනියා ගන්සින් විල්බර්ට් Florence Mulyaka Florence Bojol Mulyaka Florita Kinajil Marius Nurudim Bernard Richard Sio Richard Binginos John Tati Helenion Joseph Potilu Om Savia Bimaki Kedongo De Id Sabah BFM Kota dan kong mada di suta insanan Tutup main muna kudung Diti Kosa himbaan Dito kau Inkana ikum atu bina ingapi Masa Id TikTok Maso mintong do Bayan Diti Kibau do Kuang habi himong Perum dupu mato Maso mintong Diti TikTok live Maza Eid Kosahim Bahan Dito ko Kumata pinang Habib Pinopo Buzer Pason Maza Eid Facebook Kopi Pesan Kumada Di Zuta Insanan Mega Nok Piso Di